ඇඩිලේඩ් ලක්කඩ සතිපතා ඔබ වෙත තිළින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි මේ සූදානම. විශේෂයෙන්ම පසුගියදාට යෙදුන බිනර පෝය නිමිති කරගෙන අද දවසේ ඔබ වෙත ගෙනෙන මෙම සදහම් සිතුවිල්ල පවත්වනු ලබන්නේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමින් වහන්සේ විසිනි.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වත, අද බින්නටපුර පසළොස්වක් පොහොය සුවිශේෂී කාරණාවක් සිද්ධ වෙච්ච දවසක්. අද කාන්තා සමාජයේට පැවිදි වීමේ වාග්ය උදා වුණු පින්බර දවසාද. මහ ප්‍රජාපති ගෞතමිය ප්‍රධානව 500ක් රාජකීය කාන්තාවෝ රාජාභරණ ඉවත්කොට කසාවත් පොරවා පැවිද්ද ඉල්ලා බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණියා. කාන්තා පැවිද්ද ප්‍රතික්ෂේප කළා බුදු හාමුදුරුවෝ. අනඳ හාමුදුරුවෝ ඊට මැදිහත් වුණා. උන්වහන්සේ පැවිදිවීමේ භාග්‍යය කාන්තා පක්ෂයටද ලබා දෙන්නට කටයුතු කළා. බුදුපියාණන් වහන්සේ වදාළේ, අෂ්ටගරු ධර්ම පිළිපදිනව නම් එයම කාන්තාවට පැවිදි මහණ උපසම්පදාව ලැබෙන බවයි. උපසම්පදාවෙන් සියවසක් ඉක්ම ගිය භික්ෂුණිය එදවසම උපසපන් වූ ස්වාමීන් වහන්සේට වන්දනා කළ යුතුයි. භික්ෂූන් නැති පෙදෙස්වල වස්වැසිය නොහැකි. අදමසක් පාසා මෙහෙණක විසින් භික්ෂු සංඝයාගෙන් පොහොය විචාල යුතුයි. අවවාද දීමට පැමිණීමද බලාපොරොත්තු වෙන්න ඕනේ. වස් අවසානයේ භික්ෂු භික්ෂුණී උභය සංඝයා ඉදිරියේ පවහරණය කළ යුතු වෙනවා. ගරු ඇවතකට පැමිණි මෙහෙණක විසින් උබතෝ සංඝයා කෙරෙහි අඩමසක් මානත් පිළිය යුතු වෙනවා. අවුරුද්දක් පුහුණු වෙමින් ශික්ෂා මානාවත්ව සිට පසුව උබතෝ සංඝයාගෙන් උපසම්පදාව ලැබිය යුතු වෙනවා. තවර කරුණකදී වුවද භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතුයි. මෙහෙණින් භික්ෂූන්ට අවවාද නොකළ යුතුයි. මෙහෙණින් වහන්සේට භික්ෂුවමයි අවවාද කළ යුතුයි. මේ කරුණු අටපිළිබඳව සෑම භික්ෂුණියක්ම අවධානය කළ යුතු වෙනවා. ඒ පැවිදි වීමේ භාග්‍ය ලැබදුන්නු මොහොතේ සිට දාස සංඛ්‍යාත, ලක්ෂ සංඛ්‍යාත, කෝටි සංඛ්‍යාත කාන්තා පිරිසකට සදා විමුක්තිය ලැබුණා. ඒ නිසා සම්බුදු සසුනත් බැබළුණා. නූතනේත් අපේ භික්ෂුණීන් වහන්සේලා, මේ නීන් වහන්සේලා අපිට දකින්ට ලැබෙනවා. ඒ කවුරුත් ශාසන මාමකත්වයෙන් කටයුතු කරන්න ඕනේ. අපේ ජීවිතයේ දෙලව ජය ගැනීමටයි අපි කාගෙත් අපේක්ෂාව. අදවන් පොහෝ දවසක හොඳින් හැම කෙනෙක්ම, කාන්තාවෝ, ගිහි පැවිදි, හැම කෙනෙක්ම, භික්ෂු භික්ෂුණී සියල්ලෝ තුනුරුවන් කෙරේ පැහැදිමින්, ත්‍රිවිධ පින්කම්වල යෙදෙමින්, කුසල් දහම් වඩමින් මේ ජීවිතය ආලෝකමත් කරගන්නට අධිෂ්ඨාන ගන්න. ඔබට තෙරුවන් සරණයි.

0: ஸ்பிரிட் பசுமை பெருமை.
1: பலசக்தி வெளிநபுல துல சக்திமத் ராஜபங்குவத் பவத்வாகனிமின் ஜனதாவிட்டு காரக்ஷம சேவாவக் லபாதீம ராஜ்யாபேக்ஷாவபவத் ஏ இட்டுக்கிரியமேதி பசுகிய திவசரக்க துல சார்த்தக பிரகதியாக் அக்கரகன திபின பவத் ஜனாதிபதி அமரகுமார திசாநாயக மகதா பவசனவா. மேவன விட்டு ஸ்ரீலங்காவ துல சக்திமத் சா ஜனதாவிட்டு பராக் நோவன பலசக்தி வெளிநபுலாக் குட நெகிமின் திபின பவது ஜனாதிபதிவரையா வெடிதுருடத் சந்தகான் கலா. ஜனாதிபதிவரையா மேபவ கியா சிட்டியே பசுகேதா லங்கா காஞ்சித்தேல் நீதிகத சாஸ்தாவிட்டாய நவ தெல் டேங்கி கபடா பாததி தேக்கக இதுக்கிரியம் ஆரம்ப கிரிமி அவஸ்தாவட்ட எக்வெமி. பலசக்தி ஷேத்ரே அடுத்தல பாசுகம் வெடிதியுனு கிரிமே ராஜ்ய ஜாத்திக இலாக்கேட சமகாமிவ குவன் இந்தன சப்பியும் ஆரக்ஷாவ தாவுரு கிரிம சப்பியும் பிரிவ அவும கிரிம சக அநாகத குவன் இந்தன இல்லும சதா அவசதாரிதாவ சப்பியும வெனுவென் மெம வியாபிருத்தி க்வியாத்மக வனவா. எம உத்சவ அவஸ்தாவட்ட எக்வெமின் அதாஸ் தக்கு ஜனாதிபதி அனுரகுமார திசாநாயக மகதா.
2: மே பலவினிதா අපි ඩීසල් වැඩි කර යුතු තිබුණා. තෙල් සංස්ථාවේ දත්ත අනුව රුපියල් 80. සමාගම් වල දත්ත වල ඊට වඩා වැඩි ප්‍රමාණයක වැඩි කළ යුතු තිබුණා. මේක පාලනය කරන්න නම් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස තුන සඳහා අපි ඉන්ධන සහනාධාරයක් වෙනුවෙන් රුපියල් බිලියන 41ක් වෙන් කරා. ඒ අනුව අපි මේ පළවෙනිද රුපියල් 80කින් ඩීසල් වැඩි කරන්න තිබුණා නම් අපි රුපියල් 10කින් වැඩි කරලා රුපියල් 70ක බර භාණ්ඩාගාරය දරාගත්තා. අපි නිශ්චිත තැනක ඉන්නවා පිරිවැයට 90 මිල ගලපන්න. තෙල් සංස්ථාව තෙල් ආනයනය කරලා අවසන් පෙට්‍රල් සෙඩ් එකට එනකොට තෙල් සඳහා කොච්චර පිරිවැයක් වෙනවද ඒ පිරිවැයට විකුණන්න ඕන. පිරිවැයට අඩුවෙන් දෙන්න ආණ්ඩු තීන්දුවක් ගන්නව නම් ඒ ගැප් එක ආණ්ඩුව පුරවන්න. ඒක තමයි අපේ ප්‍රතිපත්තිය. හැබැයි ඔයගොල්ලන්ගේ වගකීම තමයි පිරිවැයට අඩුවෙන් අපි කොහොමද දෙන්නේ. අන්න ඒදි වැදගත් තෙල් සංස්ථාව බැඳුණු තවත් ආර්ථික මෙවලම් ගණනාවක් තිබෙනවා. එකක් අපිට නැව් වලට තෙල් සැපේ. ඊළඟම ජෙට්ටේ වන් අපි ගුවන් යාන සඳහා ඉන්ධන සැපේ. මම හිතන්නේ මේ අවුරුද්දේ මේ වන විට ගුවන් යාන සඳහා ඉන්ධන සැපේලා ඩොලර් මිලියන 384ක් උපයාගෙන තිබෙන එක වැදගත් විශ්ව ව්‍යාපාරයක්. අලුත් එයාලයින් ගණනාවක් අද කටුනායක ගුවන් තොටුපළ කේන්ද්‍ර කරගෙන ඉන්න පටන් ගන්න තියෙනවා. මගින් මිලියන 10ක් ගුවන් තොටුපළ හරහා හැසිරීමට අපි අපේක්ෂා කරනවා. එහෙනම් ගුවන් යාන ප්‍රමාණය වැඩි වෙනවා. එතන ඉතාමත් හොඳ මාකට් එකක් ඇති. එහෙමනම් තවදුරටත් බවුසර් වලින් ගෙනියලා හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට නල පද්ධතියක් අවශ්‍යයි. ඒ නිසා අද ඒ නල පද්ධතිය සඳහා අපි මුළු ගල තිබලා තියෙනවා. මේක එතකොට අපි හිතන එහෙන් අපි උපයා ගන්න ආදාය අපිට පුළුවන් යම් ප්‍රමාණයකට පහළ ඉන්න අයට යම් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්න. නමුත් අපිට එහෙම තෝරා බේරා ගැනීම සඳහා යාන්ත්‍රණයක් නැහැ. දැන් අපි ඩීසල් වලට ඉන්ධන සහනාධාරය ලබා දුන්නාම වැඩිම ඉන්ධන පිච්චෙන්නේ ලොකුම වාහනේ. දැන් ලොකුම වාහනේ පාවිච්චි කරන කෙනාට වැඩිම සහනාධාරයක් හම්බ වෙනවා. සාධාරණයෙන් පොදු ප්‍රවාහන සේවයට එකට පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? යාත්‍රා වලට ඒකට සඳහා පමණක් අපි සහනාධාරයක් ලබා දෙන්නේ කොහොමද? මේ මාස තුනේ මෙහෙම මේ යමු. නමුත් ඉදිරියේදී අපි කොහොමද කල්පනා කරනවා ආර්ථිකයේ වැදගත් අවස්ථා වලට ජනතාවට බරක් ඇති නොවන ආකාරයෙන් මේ ඉන්ධන සහනාධාරය ක්‍රමවත් කරන්න.
1: මේ අතර රජය විසින් පසුගියදා ලබා දුන් ඉන්ධන සහනාධාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සීබී රත්නායක සහ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා මෙලෙස අදහස් පළ කළා.
3: ඒ වෙලාවේ ජනතාවට කිව්වනේ බොරුවෙන් නැවෙන් බාන මිලට දෙනවා කියලා. දැන් නැවෙන් බාන මිලටද මේ දෙන්නේ? ඉන්ධන විතරක් නෙවෙයි, අද ආර්ථික උද්ධමනය 8.7යි. මහා බැංකුවේ අධිපති කියනවා මේක ඊට පල්ලෙහාට දාන්න බෑ කියලා. ඒකෝ අනාගතේ අපි මොකද්ද කරන්න යන්නේ කියන එක නිකන් හිතලා බලන්න.
4: එහෙමනම් අපිට පේන තියෙන්නේ දැන් මේ රුපියල් මිලියන 4100 කැබිනට් එකේ අනුමත කරපු මේ සහනය ගියේ ඉන්දියානු සමාගම් වලටයි චීන සමාගම් වලටයි තමයි ගියේ. මොකද සහනය සාමාන්‍ය මහජනතාවට ආවේ නැහනේ. සහනයක් දෙනවා කියලා කියන්නේ මිනිහ මිල අඩු වෙන්න ඕනේ. සහන දෙනවායි කියලා මිල වැඩි වෙන්න විදියක් නැහනේ. මේ අලුත් සිස්ටම් එක මං හිතන්නේ මේ ආණ්ඩුව හොයාගත්තේ ඒක. මාස 3කට කලින් ගත්ත ස්ටොක් එකේ තමයි මේ වැඩි කරේ. ඒකට එහෙම වැඩි කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? දැනට 150ක බදු එකතු කරනවා ඩීසල් වලින් උයි පෙට්‍රල් වලින් උයි ගොඩබාන මිලෙන්. හරි ඒ 150 බදු අයින් කරන්න. එතකොට ජනතාවට සහනයක් ලබා ගන්න. ඒ බද්ද අයින් කරා නම් ආණ්ඩුවට මේ රුපියල් මිලියන 4100ක් මේ කැබිනට් එකේ වෙන් කරන්න ඕනේ නැහැ සහන දෙන්න.
1: මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා මාස 8ක කාලය තුල ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 4072.1ක් වැය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහ බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6ක වැඩිවීමක්. පසුගිය 2025 වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා කාලයේ ඉන්ධන ආනයනය සඳහා වැය වී ඇති මුදල අමරිකානු ඩොලර් මිලියන 2526.6ක් වනවා. ඒ අනුව මහ බැංකු දත්ත මත ගණනය කිරීමේදී මේ වසරේම කාලයේ ඉන්ධන ආනයන වියදම් පසුගිය වසරට වඩා අමරිකානු ඩොලර් මිලියන 1551.5කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා අමරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5ක වැඩිවීමක්. 2027 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කිටුම්පත් දෙවන බර කියවීම හෙවත් අයවැය කතාව ලබන නොවැම්බර් 12 වෙනිදා සිදු කිරීමටත් නොවැම්බර් 13 වෙනිදා සිට දෙසැම්බර් 14 වෙනිදා දක්වා අයවැය විවාදයේ පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී තීරණය වී තිබෙනවා. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේදී මෙම අනුමැතිය හිමි වූ බවයි වාර්තා වන්නේ. ඒ අනුව විසර්ජන පනත් කෙටුම් පත පළමුවර කියවීම සඳහා ඔක්තෝබර් 7 වෙනිදා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වෙනි බ්‍රහස්පතින්දා අයවැය කතාව හෙවත් අයවැය දෙවන වර කියවීම පාර්ලිමේන්තුවේදී සිදු කෙරෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මාස 13 වෙනිදා සිට නොවැම්බර් මාස 20 වෙනිදා දක්වා දින 7ක් පැවැත්වීමට නියමිතයි. දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වෙනිදා පසු රහයට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මාස 21 වෙනිදා සිට දෙසැම්බර් මාස 14 වෙනිදා දක්වා දින 14ක් ඉන්පසු පැවැත්වෙනවා. අයවැය දෙවන වර කියවීමේ අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මාස 14 වෙනිදා පසු රහයට පැවැත්වීමට නියමිතයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළඹී කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාව සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ප්‍රධාන කොන්දේසි දෙකක් මත තීරණය වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා විසින් අරමුදලේ වැටස්ථාන පරාමිතීන්ට අනුකූලව 2027 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ විදේශ ණය ප්‍රතිසංස්කරණයට අදාළ මූල්‍ය සහතික කිරීම සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම එම පූර්ව කොන්දේසි වනවා. විධායක මණ්ඩලයේ මෙම නිල අනුමැතිය හිමිවීමෙන් පසුව විස්තර අරමුදල් පහසුකම යටතේ 7 වන වාරිකයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 345ක පමණ මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකා රාජ්‍ය තීන්දුව තීරණ ගනු ලබන්නේ රටේ ස්වාධීනභාවය සහ අනන්‍යතාවය සුරකිමින් බවත් ඕනෑම මානුෂීය අවශ්‍යතාවයකදී සුදුසු පරිදි මැදිහත් වීමට රජය සූදානම් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාවේ මුහුදු සීමා වාසන්නේ නවතා ඇති ඉරාන නෞකා සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරමින් පසුගියදා පැවති උත්සවයක් අතරතුර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකා වාසන ජාත්‍යන්තර මුදේ නෞකා 47ක් පමණ නවතා ඇති අතර ඒවා මෑතකදී පැමිණීවා නොව දීර්ඝ කාලයක සිට අදාළ ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවතින නෞකා බවද අමාත්‍යවරයා කියා සිටියා. එමෙන්ම අදාළ නෞකා වලට ආහාර හෝ ජලය සැපීම වළක්වන ලෙස ඇමරිකාව ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ශ්‍රී ලංකා රාජ්‍යයට එවැනි කිසිදු බලපෑමක් මැදිහත් වීමක් හෝ දැනුම් දීමක් සිදු කර නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.
5: මෑතකදී ආන්දෝලනයකට ඇති වෙලා තියෙනවා අපේ රට ආශ්‍රිතව නැව් මේ වෙනකොට ආසන්න වශයෙන් නැව් 47කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මුහුදු සැතැම්ම 12 සීමාවෙන් ඔබ්බෙන් තමයි ඒ නැව් 47ම තියෙන්නේ. නැව් 47ෙන් නැව් 19ක වගේ ප්‍රමාණයක් ඉරාන නැව් ප්‍රමාණයක් තියෙනවා. ඒ ඉරාන නැව් අද ඊයේ නෙමෙයි දැන් ගොඩක් කලින් ඉඳලා ওই මුහුදු සීමාවේ තියෙනවා. ඒ නැව් වලට ආහාර හෝ ජලය සපයන්න ඇමරිකාවේ පා කිව්වා කියලා කතාවක් යනවා. අප්‍රිකාව අපිට බලපෑම් කරා කියලා. එහෙම එකක් කොහෙත්ම නැහැ. කිසිදු ආකාරයකින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අපේ ආණ්ඩුවට එහෙම දැනුම් දීමක් හෝ මැදිහත් වීමක් හෝ බලපෑමක් කරලත් නැහැ. එහෙම දැනුම් දීමක් කරලත් නැහැ. ඒ නිසා එහෙම එකක් නැහැ. ද ලොකුවට ප්‍රවෘත්ති හදනවා මේ දවස්වල බලපෑමට අහුවෙලා මේක රටේ ස්ථාවරත්වේ නැහැ කියලා සම්පූර්ණ වැරදි අදහසක්. එහෙම කිසිදු බලපෑමක් ඇති වෙලත් නැහැ. බලපෑමකට ලංකාව යට වෙන්නෙත් නැහැ. අපේ ස්වාධීනත්වය, අපේ අනන්‍යතාවය, අපේ ඒ රටේ තියෙන ස්වෛරත්වය ආරක්ෂා කරමින් තමයි අපි සියලුම තීන්දුව తీරන ගන්නේ. ඒ වගේම ඔබ දන්නවා මානුෂීය හේතුන් මත අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අපි අවශ්‍ය කරන මැදිහත් වීම කරනවා.
1: අධිකරණයට අපහාස කිරීමේ චෝදනා වලට වැරදිකරු වීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩවත්තේ ඥානසාර හිමියන්ට පනවා තිබෙන සිර දඬුවමේ ඉතිරි කාල සීමාව ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙස අභිහාචනාධිකරණය පසුගියදා නියෝග කළා. අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරින්ත නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අභිහාචනාධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා. එෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල ඥානසාර හිමියන්ට පනවන දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රයාවිත නියෝග කළා. අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්දු නිකුත් කර සිටි ඥානසාර හිමියන් පසුගියදා ගාල්ල පිටිකල ප්‍රදේශයේ අරණ්‍ය සේනාසනයක වැඩ සිටියේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර ලද විරෝධතා පාගමනක් අතරතුරදී අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 6 දෙනා අපමත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළා. උපත්මන් ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ සීග්‍රයෙන් ඉහළ යන ජීවන වියදමට එරෙහිව පසුගියදා පැවති විරෝධතා පාගමනක් අතරතුර ඔවුන් අත්අඩංගුවට පත් වුණා. ජන අරගල ව්‍යාපාරයේ විසින් සංවිධානය කර තිබූ එම විරෝධතාවයේ අතරතුර අදහස් දක්වූ වසන්ත බුදලිගේ මහතා
6: ජාතික ජනබල වේගයේ ආණ්ඩුව බලයට එනකොට ගැහුවා ලොකු පොතක්. පොතේ නම තමයි ලස්සන ජීවිතයක් පොහොසත් රටක්. දැන් රටේ ජනතාව බලන් හිටියා අර තටි පොතේ ගහලා තිබුණු වගන්ති එකෙන් එක එකින් එක එකින් එක වෙනකල් බලන් හිටියා නේ තාම නෑ. අවුරුදු දෙකක් එමයි බදු ප්‍රතිපත්තිය එමයි අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තිය එමයි අවුරුදු දෙකයි ඩල්ලිගේ ඔඩොක්කුවේ එමයි ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා අපි දැන් අනුරදිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි අපිට ලැජ්ජයි අපිට ලැජ්ජයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය මේක රජයේ මැදිහත් වෙලා පිලිසකර කරගෙන මොනවා හරි ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න අපේ ජනාධිපති මොකෝ කියන්නේ මෙහෙන් 62ක් තියෙන වෙනවයි වයිලා අරන් ගන්නවයි වයිලා විපක්ෂයට මේ ප්‍රශ්නවල උත්තර නැහැ ආණ්ඩුවත් එකයි උණුත් එකයි උන් දෙගොල්ලම
1: ප්‍රශ්නගත එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එවක මුදල අමාත්‍යංශ ලේකම්ලිස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාකින් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. නිකවරටිය තුබුල්ල ප්‍රදේශයේ පීටීඒ මාතාගේ නිවසේදී පැය 4කට අසන්න කාලයක් මෙම ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිෂම සිදු කරන විමර්ශනය අවසන් අධ්‍යයනයේ ප්‍රකාශ සටහන් කර ගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බව වාර්තා වනවා.
7: ඉතින් මේ කරුණු තමයි ගෙවුණු සතියේ ලබ වාර්තා කරන්නට තිබෙන්නේ ඇඩිලෙඩ් ලක්හඬින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිට
0: සති අන්ත පුත් පසුවිතරම

0: අවද මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරඳි ගීතය ඔබ සමග බෙදාදා ගැනීමටයි. ඉතිං වෙන්ද වගේම අද දවසෙත් අපහිතවත් විජිත් කුමාර සෙනරත් මහතා සූදානමෙන් සිටින්නේ මේ සතියේ ඔහු තෝරාගත් සිතරඳි ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදාදා ගැනීමටයි.
1: නයන් නිතර නෑසෙන ගීතයක් අද තෝරා ගැනීම. ගීතය රචනා කරේ කේඩිකේ ධර්මවර්ධන, සංගීතවත් කළේ ස්ටැන්ලි පීරිස්, ගායනය කළේ මිල්ටන් මල්ලවආරච්චි.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසි විටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුටු මාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයි බඳුමින්ද?
4: අයි ගුවන්නයන්.
3: දුමින්ද, ඇත්තටම පහුගිය සතියේ අධිකරණයේ පැත්ත බැලුවොත් මං හිතන්නේ බොහෝ දේවල් සිදු වුණ සතියක් හැටියට අපිට දකින්න ලැබුණා. මොනවද අධිකරණයෙන් අපිට ඇත්තටම දකින්න තියෙන විශේෂ තොරතුරු?
4: ප්‍රධාන වශයෙන්ම නයන් ප්‍රධාන මාතෘකාව වුණේ පූජ්‍ය ගලවඩත්තේ ඥානකාර හාමුදුරුවන්ව ගිහි ඇඳුමින් ඇඳවීම සම්බන්ධයෙන් තමයි ප්‍රධාන මාතෘකාව වුණේ. කොහොම වුණත් බන්ධනාගාර නීති අනුව තමයි එය සිදු කර තිබෙන්නේ. කොහොම වුණත් මේ කාරණාව බෞද්ධයින්ට විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ටිකක් කනස්සල්ලට හේතු වුණු කාරණාවක් බවට පත් වුණා. අවසානයේදී සෛනිකායක මහානායක මහින්පන් වහන්සේලා ජනාධිපතිට ලිපියක් ඉදිරිපත් කරා කනගාටුවට ප්‍රකාශනපත් කළා. ඒ වගේම ජනාධිපතිතුමා මහානායක හාමුදුරුවන්ගේ නියෝජිතයින්ට විශේෂ සාකච්ඡාවකුත් ලබා දීමක් සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් තත්ත්වය පිළිබඳව කුමන ආකාරයකට කටයුතු කරයිද කළ යුතුද කියන කාරණාව පිළිබඳ හොයලා බලන්න. කොහොම වුණත් නයන් විශේෂයෙන්ම බන්ධනාගාර නීතියට අනුව තිබෙන්නේ බරපතල වැඩ සහිතව හිරදනුවමකට කෙනෙක් නියම වෙලා තිබෙනවා නම් ඔහුට බන්ධනාගාරයෙන් ලබා දෙන ඇඳුම ඇඳීමට කළ යුතුයි කියන කාරණාව තමයි. හැබැයි ලිහිල් හිරදනුවමකදී යම් ආකාරයකදී භික්ෂුන් වහන්සේ නමක් නම් ඔහුට උන්වහන්සේට ශිවර දරා සිටීමට හැකියාවක් තියෙනවා. ඉතින් බන්ධනාගාර දැනට පවතින නීතියට අනුව තමයි බන්ධනාගාර නිලධාරීන් මෙම කටයුත්ත සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රධාන වශයෙන් මේ වන විට එවැනි කිරදඩුවම් ලැබපු භික්ෂුන් වහන්සේලා 63 නමක් බන්ධනාගාරය තුල සිටින බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සඳහන් කරන්නේ. ඉතින් මේ 63 දෙනාම බන්ධනාගාරයේට සුදුසු ඇඳුම් තමයි ඇඳගෙන ඉනීමට කටයුතු කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ තත්ත්වය සලකා බලා සුදුසු පියවරක් ගැනීමට අර කයිනිකායක විෂුන් වහන්සේලා සමග හමු වෙච්ච වෙලාවේදී ජනාධිපතිවරයා විසින් සඳහන් කරා හාමුදුරනේ මේ කටයුත්ත තනි පුජ්‍යලයකට නීතිය පවතින නීතිය වෙනස් කරන්නට බෑ. එහෙම කරොත් ඒක මගේ නීතියක් බවට පත් වෙනවා. ඉතින් මම නීති හදන්න නෙවෙයි ඉන්නේ. ඒ අනුව ඒක කරන්නට බෑ. හැබැයි මේ தත්ත්වය සලකලා බලලා ඉදිරියේදී ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග යම් ආකාරයකදී ජම්පරය අඳනවද, එහෙම නැත්නම් වෙනත් ඇඳුමක් අඳනවද, එහෙම නැත්නම් වෙනත් නඩු කටයුත්තකදී පිටතට රැගෙන යෑමේදී පැරණි දරාගෙන හිටපු සීවරය ඇඳීමට ඉඩ දෙනවද කියලා ඔන්න ඔය කාරණා පිළිබඳව පුළුල්ව සලකලා බලලා විශේෂයෙන්ම බන්ධනාගාර ආඥාපනතේ නීති රෙගුලාසිය ආඥාපනතේ තියෙන නිත්‍ය නියෝග මේ කාලානුරූපීව සමාලෝචනය කිරීමට සහ වර්තමානයේට ගැලපෙන ආගමික සංස්කෘතික නීතිමය පරිපාලන කියන මේ ප්‍රායෝගික අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි ඒක යාවත්කාලීන දැනට පවතින රෙගුලාසි යාවත්කාලීන කිරීමට අවශ්‍ය සැලකිල්ලට අරගෙන විශේෂයෙන්ම කමිටුවක් නම් කරනු ලැබුවා. 5 දෙනෙක්ගෙන් යුක්ත කමිටුවක් ජනාධිපතිවරයා නම් කරනු ලැබුවා. ඒ වගේම මේ කමිටුවට කාලයක් ලබා දීලා තිබුණා සති දෙකක් ඇතුළත මේ සලකල බලලා සුදුසු නිර්දේශ ඉදිරිපත් කරන්න. ඉතින් එතනදී බුද්ධ ශාසන සහ ආගමික කටු සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරි රාජ්‍ය

0: පාලන පළාත් සභා පාලන ආයතනයේ ප්‍රධාන අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බෞද්ධ කටයුතු කොමසාරි ජෙනරාල් ආර් එම් ජී සේනාරත්න, බන්ධනාගාර කොමසාරි ඒ.සී. ගජනායක කියන පස් දිනකෙන් යුක්ත කමිටුවක් තමයි මේ සඳහා නිර්දේශ ඉදිරිපත් කරන්නට කටයුතු කළා තියෙන්නේ. ඒ අනුව ඉදිරියේදී යම් යම් ආකාරයකදී සංශෝධන සිදුවිය හැකි බව තමයි වාර්තා වෙන්නේ. ඊළඟ ප්‍රධාන අධිකරණ කටයුතු උනේ නයන් හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඒ කොළඹ රිග්ග ළමාරෝහලට සීටී ස්කෑන් යන්ත්‍රයක් ලබා දෙන්න ජාතික ඉදිරිගිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක් අරගෙන රජයේ මුදල් අරගෙන සිරිලිය ගිනුමේ සිරිලිය සවිය පදනමට අරගෙන ඒක අවභාවිතා කිරීම තමයි අයට එල්ල වෙලා තියෙන චෝදනාව බවට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ චෝදනාවට අත්අඩංගුවට ගත්තට පස්සේ මේ 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමක් සිදු කළා. කොමන ශිරන්දි රාජපක්ෂ මහත්මිය මේ අත්අඩංගුවට ගැනීමට ඉස්සෙල්ලා සිංගප්පූරුවේ රෝහලට ගිහිල්ලා අක්ෂි සැත්කමක් කරගෙන තිබුණා. ඊට පස්සේ නැවතත් බන්ධනාගාරයෙන් අධිකරණයට අනුව කොළඹ පෞද්ගලික රෝහලට ඇයව ඉදිරිපත් කිරීමට නියමිත වෙලා තිබුණා. කොහොම වුණත් බන්ධනාගාරය පෞද්ගලික රෝහලට ඉදිරිපත් කරේ නැහැ. ඇයව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරලා ඒ ප්‍රතිකාර අවශ්‍ය ලබා දීලා නැවත බන්ධනාගාරයේ හරහා ගෙනහිල්ලා තියෙනවා. ඒ වගේම මේ ජාතික ඉදිරිවීම බැංකුවේ සභාපතිවරයාටත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන ඔහුව ලක්ෂ 100ක ශරීර අපමත් දෙකක් මත නිදහස් කිරීමක් සිදු කළා තියෙනවා. ඒ වගේම ශිෂ් ගනුදෙනුවට අදාළව බන්ධනාගාර ගත වෙලා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ජානකී සොයිසා ශ්‍රීවර්ධන කියන දෙදෙනා ලබන 16 වෙනිදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කළා තියෙනවා නයි.
1: දුමින්දේ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
0: කාරණා කීපයක් සඳහන් කරත හැකි. විශේෂයෙන්ම සබරගමු ඔබට මතක ඇති සබරගමු විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ දෙක වසරේ නවක වදයට ලක් වෙලා ඒ පීඩනය දරාගන්න බැරුව සියදී නසාගෙන නියෑමට ලක් වෙලා තිබුණා. ඉතින් මේ නවක වදයේ බලපෑම නිසා කොහොම වුණත් ඒ සිද්ධියට සම්බන්ධ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් 11 දෙනෙක් විශ්වවිද්‍යාලයෙන් නිරපා හැරීමටත් තවත් 3 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමටත් එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය විසින් මේ සතියේදී තීන්දුව කිරීමක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ග්‍රාම නිලධාරීන් 1540කට නව පත්වීම් ලබා දීම ජනාධිපතිරය අතින් සිදු කරනු ලැබුවා. ඒ වගේම විවිධ චෝදනා 50ක් සමග කතානායක ජගත් වික්‍රමරත්න මහත්මයාට එරෙහිව විපක්ෂයෙන් නැවත විශ්වාස භංගයක් ගේන්න කටයුතු කළා තියෙනවා. ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තු මහලේකම් වරියට මේ වන විට ලබා දීමක් සිද්ධ කළා තියෙනවා. ඒ වගේම නයින් එක සුබදායක පුවතක් තමයි IMF 7 වෙනි සමාලෝචනය කාර්ය මණ්ඩල එකඟතාවය මේ වන විට ලැබිලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී ඇමරිකානු ඩොලර් මිලියන 345ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ වගේම පහුගිය දින කිහිපයේ ඉන්ධන වල යම් යම් ආකාරයකදී හිඟතාවයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම දුර පළාත්වල ඉන්ධන කෝලිම් කිහිපයක් දක්නට ලැබුණා. විශේෂයෙන්ම මේ ඉන්ධන මිල වැඩිවීමත් සමගම අර පෞද්ගලික සමාගම් ඉන්ධන බෙදා හැරීම පොඩ්ඩක් ප්‍රතික්ෂේප කිරීමක් සිදු කරනු ලැබුවා. ඔවුන්ට මොකද ලබා දෙන රුපියල් 70ක ඉන්ධන සහනාධාරයේ ඩීසල් සඳහා ලබා දෙන ඒක මදි කියන කාරණාව සහ ඒ වගේම මේ පෙට්‍රල් වලට සහනාධාරය ලබා නොදීම කියන කාරණාව මත පෞද්ගලික ආයතන සයිනොපෙක් ඒ වගේම IOC වගේ සෙට් වල ඉන්ධන හිඟයක් තිබුණා. මේ වන විට කියන කොළඹ ආශ්‍රිතව නම් තිබුණේ නැහැ. එම මේ හිඟය යම් ආකාරයකදී සමනයකට පත් වෙලා තිබුණා. මේ වන විට යම් ආකාරයකදී යාවත් කාලීන තත්ත්වයකට පත් වෙලා තිබෙනවා නයි.
1: දුමින්දා තව සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පොදු බොහොම ප්‍රසිද්ධ වන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතිය හැමෝම ආයිබෝවන්.

ඉතිං අදත් ඔබ සමඟ මේ හෝරාව ගත කරලා කෙමෙන් කෙමෙන් අපිට ඔබෙන් සමුගෙන යනට කාලය ළඟා වෙමින් තිබෙන්නේ. හැබැයි ඔබෙන් සමුගෙනට මත්තෙන් ඔබ සමඟ කරුණක් බෙදා හදා ගැනීමට හිතුවා. පසුගිය 10 වෙනිදා ඔක්තෝබර් 10 වෙනිදා ඔස්ට්‍රේලියාවේ මෙන්ටල් හෙල්ත් ඩේ, එහෙම නැත්නම් මානසික සුවතා දිනය හැටියටයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් මං හිතුවා ඔබ සමඟ මේ පුංචි කරුණු කාරණා කීපයක් බෙදා හදා ගැනීමට. ඉතින් විශේෂයෙන්ම මේ විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් මේ තේමාව යටතේ අපි බැලුවොත් මොකක්ද මේ ડિප්‍රෙෂන් එක කියන්නේ? ඉතින් ડિප්‍රෙෂන් එක කියන්නේ දින කීපයක් දුක් දුම්නස් සමග ගෙවන සාමාන්‍ය ජීවිතයක් නෙමෙයි. සති දෙකකට වඩා වැඩි කාලයක් පවතින දුක, බලාපොරොත්තු අඩුවීම, උනන්දුව හා සතුට අඩුවීම, ශක්ති අඩුවීම සහ දෛනික ජීවිතයේ බාධා ඇති කරන මානසික තත්ත්වයක්. ඉතින් ඇත්තරම මේ වගේ තත්ත්වයකදී ශරීරයේ වෙනස්කම් මොනවද කියලා අපි බැලුවොත් දිගුකාලීන මානසික පීඩනය, ජීවිතයේ අර්බුද, ජානමය බලපෑම් හෝ වෙනත් සාධක. ඒ වගේම මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන පද්ධතිවල වෙනස්කම් ඇති වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සෙරටොනින්, නොරඩ්ඩලින් සහ ඩොපමින් වැනි මොළයේ රසායන ද්‍රව්‍යවල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සතුට, උනන්දුව සහ ශක්තිය අඩුවීමත් දකින්න පුළුවන්. නිින්ද, ආහාර රුචිය අඩුවීම සහ අවධානයේ වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. එක්කම දෛනික ජීවිතයට බාධා ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා අපිට ඇත්තටම මේ විෂාදය, එහෙම නැත්නම් ડિප්‍රෙෂන් එක තියෙනවා කියලා මේ කරුණ අපිට හඳුගෙනවා නම් අපිට මේ සඳහා උදව් උපකාර ලබා ගැනීමට පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔබට මේ වගේ තත්ත්වයක් හැඟෙනවා නම් ඔබේ විශ්වාසවන්ත මිත්‍රයෙකුට හෝ ඥාතියෙකුට කතා කරලා ඔහු හෝ ඇය සමග මේ තත්ත්වය බෙදා හදා ගැනීමට පුළුවන්, ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීමට. ඒ වගේම වෛද්‍යවරයෙකු, මානසික සෞඛ්‍ය වෘත්තිවරයෙකු වෙත යන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හම්බ වෙලා ඔහු හෝ ඇය සමග මේ පිළිබඳව සාකච්ඡා කරලා ඒ සඳහා ඔබට උපදෙස් පතන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් ඉතාමත් වැදගත්ම කාරණේ තමයි මේ වගේ තත්ත්වයක් කල්තිය හඳුනා ගැනීම සහ සුදුසු උපකාර ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මොකද අපි ප්‍රතිකාර නොලැබුවොත් තත්ත්වය ඉතා බරපතල තත්ත්වයකට යෑමටත් හැකියාව තියෙන නිසා. ඉතින් අපි කොහොමටත් මං හිතන්නේ මේ ડિප්‍රෙෂන් එක, එහෙම නැත්නම් මානසික සුවතාවය තබා ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් තමයි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම, නිතිපතා ව්‍යායාම කිරීම, හොඳ නිින්දක්, සාමාන්‍යයෙන් පැය 7ක් 8ක් වගේ කාල සීමාවක් රාත්‍රියේ හොඳ නිින්දක් ලබා ගැනීම. ඒ වගේම ඔබේ හිතමිතුරන්, ඥාතීන්, දූ දරුවන්, සහෝදරින් සමග හොඳ සම්බන්ධතා තබා ගැනීම ඒට වැදගත් වෙනවා. ඉතින් මේ සියලු දේ තුළින් ඔබට ඔබේ මානසික සුවතාවය රැක ගැනීමට පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි ඒ තොරතුරු ඔබ සමගද බෙදා හදාගත්තේ පසුගිය 10 වෙනිදාට යෙදුන ඔස්ට්‍රේලියන් මෙන්ටල් හෙල්ත්, එහෙම නැත්නම් මානසික සුවතා දිනය අරමුණු කරගෙන. ඉතින් මම හිතනවා ඔබත් විශේෂයෙන්ම මේ වගේ තත්ත්වයක් ඔබට තියෙන වගේ හැඟෙනවා නම් ඉතින් ඒ සඳහා ඔබ කටයුතු කරයි කියලා ඔබේ වෛද්‍යවරයා සමග එයට නිසි උපකාර ලබා ගැනීම සඳහා. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ කාලය ගත කරලා සමුගෙන යනටයි මේ සූදානම් වෙන්නේ. ඉතින් අද පසුගිය දාට යෙදුණු බිනර පොහොය වෙනුවෙන් ඔබ වෙත ගෙන සදහම් සිතුවිල්ල පවත්වනු ලැබුවේ වෙනවත්තේ රතන ජෝති නායක ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි උන්වහන්සේට අපගේ ඇඩිලේඩ් ලක්හඬ සිළු දෙනාගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න කැමැති. පුවත් පසුයි පුරුම වෙත ගෙනාම නිරෝධ කාර්යවසම් සිතරැඳි ගීතයෙන් අප සිළු දෙනා පිනවූයේ අප හිතවත් විජිත් කුමාර් ශ්‍රේත මහතා. ලංකාවේ සිට නුදුරුමානි විශේෂාංගය හරහා දුරකථනයෙන් අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියේ තවත් මෙවැනිම වැඩසටහනක් එක්කාසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් අගහරුවාදා රාත්‍රියේ ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අදට ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සිළු දිනාටම සුවදායක සතියකට ආසිරි. අයිබෝවන්.